0: මේ ප්‍රෝග්‍රෑම් ගමි ගෙනස් දිනි නොවෙල්ටි ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ් උන් ශායි කොෆවා අබ්දෝ ෆාරුක් හසන් ලියුවා ෆවා ස්වර්ගවන්තවරි දිහපේ කලුන් මේ ෆොතුකවාදියොන්ත හුෂාල ඇදිනි රුගියා වාෆිරා
1: දිවෙහි නායකු නොමදිය එකෙ මෙගහර්ට්ස්

0: එමෙහා බේෆුලොන් සප්තක තෙදුව සප්තෆුරි හැම කුරවමත් දන්නවන්. එමෙහා බේෆුලොන් සප්තක තෙදුව සප්තෆුරි හැම කුරවමත් දන්නවන්. صلاة العيد أثابكم الله.
1: استووا اعتدلوا أقيموا صفوفكم ولا تختلفوا. جاءك تجيب راعين سفت ترتيب قربة مسكتم بيرو جاهد جندا سفت بس مسكتوا سفتك إيجو يبانك وتكماتين هدوم دارنا

0: es un terengue jobo.
1: ගඩ මෙවැනි දිහගඩි සෝල මිනිටින් ගෆ් නොදේක මෙගහර්ට්ස් දෙවේ එෆ් එම් මිගඩිග කුරෙමි ගෙන්දනි එහුන් තෙරින්ගෙ හොවුන් මී ෂෝ ෂෝග මිහා හිසාබුන් ෂෝගෙ ෆුරදම බෑවරයා මි වාහක දක්කාලනි අස්සලාමු අලයිකුම්
2: වලයිකුම් සලාම්
1: යාකූබ් කේන හාල ඉද මුබාරක්
2: ආ මිකොලොම් වෙ සීදු මුබාරකම හර රගල ඉරාද කජ හාල
1: කඬු මැති ගෞලයක්කම මෙහබල දිබෙනි දෝ
2: ආ දෙ කනුව තීග මෙ වලදි
1: කොබා ඊදුගෙ මි ෆහුගෙ මි අප්ඩේට් නැත්තා කොබා හබරුතා කීදුගෙ
2: ඉවැනි කමදු සෝගා
1: හම
2: ලගෙරි දැන් මීදු අලගනම මීන්නනි සීන් සෝ හතරවන දෝකී අලගනුවෙන් සිරීසන දෝහු දිගරුග දේශෝ ඇයි මීද මියගුතන් අලගනුවෙන්ගේ තීමු රේමවර පරගරම් තගේ
1: මේක මේ ලංගෙරි කියන්නත් මේ කුලනි
2: ලංගෙරිය කී දැන් එක්කලා මේ මාගණෙන් ඉසාගෙන නෝනි මාපච්චෙන් ඉසාගෙන දැන් හම මියාරු මේ බේරු ජහාපා ලවක් යාපා දැන් වර පරි හරකට කෙ දක්කානි මේක
1: නෙෂුමෙද්දෝ
2: ආ නෙෂුමෙ වාහකෙහි දැන් හම නෙෂුමෙ දෙනෙෂුමෙ වර්ගෝසියා දැන් ජහාලානේ බේරේ කකි බේරේ නෝනි රිහා බේරේ ජාන අසාදා මේ වර මජා වර පෝරි ගද කම මේ
1: යකුබුනේ
2: යකු හොන්නනි නසං
1: ආහා පක්කයි
2: සපෝට් වේරු තරෙන්ගේ දේවා උසුරුක මතින් දෙච්චේ
1: මේ බේරකම මම බලන්නේ වර සපෝට් කේන වනි මූසුන් යකු
2: මූසුන් අල්ලා ඉරක් ගියා වර රංගල කම දක්කනි හම
1: එහෙම වීම වර ෆෝරි ගද ති මි දතුරු තහක වාණකම මි උම්මිත් කුරෙන
2: ආ දැන් එනක දේගේ තරු අලකඩු ගේ සෙක්ක රේඩියෝ ගේ හම වර බඩු ෆේනෙන් එපි බයිවරියන් අලකඩු ගේ ටීම් ගේ බයිවරියන් එපි සොඩු ගද දෙබා වෙරි අලි තලිමුවා නසීනාය එම අලකඩු වරන් උපලු මි උන්නනි නසීනාය මිය දහම බද්දන වාපි හම ඒකේ කොමුදේ වරන් උපලු මීරිංග සුරතන් සහරන්
1: රංගල හම බාජවරි දතුරකන් එදෙනි හම ෆෝරි ගද ශෝතකන් එදෙනි ඉංගෙ
2: කොන්න
1: වෙ ජහා දේවි යකු බෙහෙන් එහා උපදුන් තිහිරි ලව ජහලන හස කොල්ලානේ
2: හස කොල්ලානේ හම මී හාරු මාළෝ රයිතු සොඩ්ඩු රයිතු බාටු කමදු රයිතු
1: දැන්
2: අලුගඩමගේ නමුණ කොම්පරස් මේ ටීම
1: මිහිතු මිකුරහ උෆාත දුවාත
2: ලබ හා හා උෆා
1: හා උෆා
2: ලබ
1: ඒ කාකු ගලවේ
2: දැන් ඒ අරගෙන ආකෝ අඩක කර කරම කොඩවා ලවේ
1: එහෙන්ත
2: හෙන්නෝනි එනවනේ සියගෙන සීපා ලෝබිලි බේත ජෙහි මසලම්
1: ආ මසලෙන්නේ එහෙන් වීම වර බොඩ ශුක්‍රියා යකුබ
2: ආද
1: වාකි වෙලානේ
2: ලබ ලබ වර මරහබා
1: හා

0: me show curia me dani vara fora gata com minha isso a banheira as coisas tá aqui a dena team bata do no adiha point o caminho olha nem team villains theories point o caminho olha devan around a tayaro come fasha ani me faro
1: nem come vai
2: me uma dini
0: me faringa ane team villains um fasha ani me faro meu ti
3: curto me neti curia
0: ಹುಟ್ಟು ಮೆಣ್ಣೆತಿ ಕುರಿಯ ಮಿಯಾರು ಮೀಗ ಮಿ ವಾಗುತ್ಕಿ ಶಹುದೇನ ದಾಯಿರಾಯ್ ಹಂಗೆ ಮಿ ಬುಣಿ ಅಮ್ಮ ವರ ಬ್ಯಾವರು ಜವಾಬು ದೇವೇನೆ ಕಹಲ ರಾಜ್ಯಗೆ ಕುಳಿವರ್ತಕ್ಕೆ ಬುಣಿಮ ಹುರಿ ಆ ಕುಳಿವರ್ತಕ್ಕೆ ಕೆಂವಿ ಏಕಮ್ಮಕ್ಕು ಮೀಗ ಕಿಯಂಜೇನಿ ಶುಹಾ ಎಜ್ ಜವಾಬು ಹಾಜಿ ಫಣೆ ಜವಾಬು ಶುಹಾ ಎಜ್ ಜವಾಬು ಹಾಜಿ ಫಣೆ ಜವಾಬು ನಂತ
2: ಕಿಯಂಜೇನಿ
0: ಸುವಾಲೆ ನಾಣ್ಣಾಣೆ ಶುಹಾ ಎಂ ವಿಮ ತಯಾರು ತಯಾರು ವಾಗುತಕ್ಕೆ ಎಂ ಮಿನಿಟ್ ಹಿಂಗೆ ಎಂ ಮಿನಿಟ್ಗೆ ತೆರೆಯಾಗ ಜವಾಬು ದೇಮಿ ಜೆಹೆನಿ ಎಮ್ಮಿಮ್ಮ ಫುರತಮ ದಾಯಿರಾಯ ಎಕು ವಾಗುತ್ ಫಶಾಣ ಹಿಂಗೆ ಈದು ದಿವೆಹಿ ಲವತ
1: ಈದು ಐ
4: ಹಿನಿತುಮಮು ಈದೇ ಮೀ ಬದ ನೂರಮಿತ
1: ಕೇ ಹೌದಾವಸ್ ಕುಪದ
4: ಫೆಂಕುಳಿ ಕುಳೆಲ್ಲ
1: ಇದೆ ಮೀ ಫೋರಿ ನಗ ಮಜಾವಣೆ
2: ಕುರಿಂಕಿ ಎಲ್ಲವ ಹಾಜಿ ಪುನಿ ಎಲ್ಲವ
1: ಮಡಕು ಬೇಲ ನೋಡಿ
0: ರಾಗ ಕಿಯಾದ ಚೆಂಗೆ ಉಳುಮೆ ಅರಾ ಫಾಣ ಕಮ ಶಾಹು ಬುಣಫಿಯ ಕೊಮ್ಮೆ ಜವಾಬಕ್ಕ ದೆ ಪಾಯಿಂಟ್ ಲಿಬೇನೆ ಮಿಹಾರಂಗ ಮಿಹಾಯ್ ಸಾಬಂಗ ಫಸ್ಟ್ ಜವಾಬು ತಿರಿಸಿ ಕುಂತು ಬಾಕಿ ವಿಹಿಸಿ ಕುಂತು ಬಾಕಿ
4: ತುಂಬಿ ಲಕ್ಷಕಲ
1: ಇದು ಬಹುಮತಿ ಮಮ್ಮಂಗಣ್ಣ
0: ಹಾಯೇ
1: ದಕ್ಕಿದಲ್ಲವಾದ ಬೇನು
0: ಅದಿ ಹಾಜಿ ಬಗುತು
4: ಇದು
2: ದಿಹಸಿ ಕುಂತು ಉಫಾ
0: ಇದು ಉಫಾ ಇಲ್ಲವೇ ರಾಗ ಕಿಯ ದಾಯಿರಾಯಕಿ ಈದು ಸಗಾಫಿ ಕುಳಿ ವರುತ ಫೆಶಿ
2: ಅನೆ ಬೊಡು ಮಸ್
4: ನುಬೆ ನುಬೆ
1: ನುಬೆ ನೀ ಮನೆ ಶರಫ್
5: ಈದು ವೆದು ಮದ್ಯಂ
1: ನುಬೆ ನುಬೆ ನುಬೆ
2: ನೀ ಅನೆ ಬೊಡು ಹುಳು
1: ಹಾ ಏ ಮಡಕ ಬಾ ಹುಳ ಅಕೌಂಟ್ ಅನ್ನು ಕುರಾ ಶ ಹುರ ಎಂಗಡು ಜಾಚ
5: ದೆಲಿ ಮಾಲಿ
0: ಕುರಿಯ ಕುರಿಯ
2: ಮೀ ಅನೆ ಮೀ
4: ನುಬೆ ನುಬೆ
2: ಈದು ನಮಾದ್
4: ಏ ಓ ಕುಳಿವರೆನ್ನು ಕುಳಿವರೆನ್ನು ಕುಳಿವರೆನ್ನು ಕುಳಿವರೆನ್ನು ಗೆ
0: ಲಾಂಗಿರಿ ಜವಾಬು ದೇರ ಮಿ ಬ್ಯಾಗ ಹಾ ಅಡುಗದನ್ನು ಕುರಚೇಂಗೆ ಈ ಶಹುವ ಜವಾಬು ಅಡೆ ನೀವೆ ಓಕೆ ದೇವಣ್ಣ ಸುವಾಲು ತಯಾರು ರಾಜೇಗೆ ಲವಕಿ ಉಂತೇರಿ ವಾಗುತ್ ಫೆಶಿ
1: ಅಶ್ವ
4: ಅಲಿ ರಮೀಸ್
2: ಬೋಕ ಹಂಗ್ ಇನ್ನು
0: පුපු කවුන්ටර් නුකරන ආෂේ ඉංගේ එහෙම 16 පොයින්ට් එදී පුනි
1: ඕකේ
0: 16 පොයින්ට්
5: ඒක වල වාහන ගන්ඩර්ස්ටෑන්ඩ් වස් තින්ගින් සිචුේෂන්
0: කබටිම් බතල් රෙඩි දා රාජේගේ අංගෙම් ෆිල්මී ෆන්නානු එක්ට්‍රෙසස්
2: මරියන් නිෂා
5: නියුමා
0: නියුමා නුකුලේ ෂුහා
2: අනේ මී ආන්තු
0: මරිකෝ ආන්තු
5: අజ్జా
0: අజ్జా
2: රිෂ්මි
0: රිෂ්මි
5: අනේ වාශියා
0: වාශියා
2: මජු
0: මජු
5: අයිෂා
0: අෂේ
2: මී අනේ අංජි අංජි අංජි අංජි අංජි අංජි
0: නුවේ
2: අංජි
5: අනේ
0: වාහකඩු
5: ලයිෂා
0: ලයිෂා
2: ලයිෂා
0: දිහේ දිහේ දිහේ දිහේ අවස්
2: අනේ මී අනේ
5: මර බුණ වෙනද
0: නෝ නු බුණ වෙන වාගු තම වේ
2: ඕකේ ඕකේ
5: ඕකේ මස් මොන දිහේ
2: දිහේ
0: වි පොයින්ට්
1: ලයියේ ලයියේ
0: වි පොයින්ට් එම්මේ ෆහු
1: බෑගේ
2: හා
0: එම්මේ ෆහු බෑ මි බෑගේ කමකු ලව කියම්මානේ රාග ෂහුවන් එගෙන් වාගෝත ඉංගේ ලව කියම්මේ ජේනි දෙබෑ මෙහුන වෙස් ලව ලිබේනි තයි අරගෝ විලන්ස් ලෝබි හිමනේ ලවත කියම්
1: ලෝබි ලෝබින් ලෝබි මම්මි බොන
4: ලෝබි මම්මි
0: ලෝබි
4: වායනුලා
1: ලෝබි මම්මි බොන ලෝබි මවි බේකාරේ
4: ලෝබි දානුගා
1: ලොයි බටකා එදි එදි
0: මතේ
2: ලෝබි බප්පි
0: තයාරද සාද පොයින්ට් එලිබුණි ටීම් විලන්ස
5: නිමිගෙන්
0: දිය රවුන්ඩුම් කුරීක මෙවැනි ශහුවක විශ්නේ කොම්බෙක්කම කුරීක මෙවැනි කියා දෙන්නේ ස්කෝස් යගින් කුරන් අනික සිතුරු ලවේ ජාදී ඊදා ගුළුන් උලි ලවේ ජාදී බද්ද කොල්ලාට

0: ඊදමි මියදුගේ ශෝ වර වර ෆෝරි ගත කොම්මිදනි දෙම්මති හතරුවන රවුන්ඩු වරතයර් මි ෆාර්මි බාස රවුන්් එකගේ
1: රාග කියාලම රාග කියාලම
0: එමිම මිබුරුග වාගොත කී රාග කියාලන් ජෙනි අයින් නගා මීහා දෙමහෙක කේස් පස්සල්ලෙන් එකම රාග කියෙන් ජෙහෙන එකම අයින් නගා හිසා බුන් ශහූ ලිරික් සුට්ටාලන්න ශහු කියනි රාගකන් හුලා හම ලිරික්ස් කියාල දෙන අයින් නගා හිසා බුන් හුට්ටාලාන වගුතුන් ෆශන් ජෙහෙන හම මාගේ නේරෙන් නුලිබෙන ෆස්සිකුන් තුලිබේනි ලව ෆශ අයින් නගටීමක පෙෂි ඉගේ මූරිති මාෆහි ලෝබි දෙ ලෝබින් ශුහයින්න ගැෆි
2: මූරිති මාෆහි ලෝබි දෙ ලෝබින්
1: එලවදයි
0: කුරිය කුරිය කිය කිය කිය මෑගණු කියන් ජෙහෙන ලිරික් සංගල කියන් ජෙහෙන
2: මිරොණියේ
0: මෑගඩු කියල මෑගඩු පශයගෙන් කියල් දෙ එක්කෝ
3: මෑගඩ
0: කියනි අද කෝරස් පශා ගොත මෑගඩු පුරියම කොද්දෙන් ජෙහෙන
3: එමම
0: ලිබෙනී ජවාබරංගලු ජවාබරංගලු දේ පොයින්ට් ෆහෙල් මීච නුලිබේන අනෙ කොළකෂේ ඕකේ දෙවන සුවාලු හෝදේ එදි හිතුගාවාති ශරෆ්
4: හෝදයේ දිති හිතු ගාවා
5: හෝදේ
4: අදි තිහිතු
0: ගාවා කියන දෙම උන්න කියන ජවාබු නුබෑ ලව රඟලු ජවාබු නුබෑ රාගුවස් රඟලු ලව රංගලු රාගු රංගලු ලිරික්ස්
4: නුබෑ
0: ලිරික්ස් කි හෝදයේ එදි හිතුගා වාති රෝවෙහින් අදාති ෆුරසතු දේන සෝයේ ඉෂ්ගී මිරේ එම්මේ අකුරකා හෙදි ෂරෆ්.

එකලාගේ එම්ම නෆ්සකුන් තියබෑ මීහුන් හෙද්දවි කලාගේ අදි එ නෆ්සුම් එ නෆ්සුගේ අඹි හෙද්දවි එයි එකම්ඹලේගේ ගාත ගොස් හිංහම ජවමායි හම හිමයෙන් කන් ලිබිගත වශේ. ෆහෙ ඒනා එකම්ඹලේ ගයා ඉද්දාංකුරි හිඳු ලුයි ගොතෙක්ගා හයියරුගා ඉඳ එකම්ගා දුවස්සක වේතුවේ. දෙම් ෆහෙ එකමුම් බුරවි හිඳු එදමීහුන්ගේ වෙරි අල්ලාහන් එදමීහුන් දුආකුරි ඉබරස් කලාන්ගේ අළමන්න සෝලෙහ් දරියකු දෙබ්බෑ නම ශුකුරු කුරා මීහුන්ගේ තෙරෙන් හම කශවරුන් අළමෙන් වාහුසීමේ.

0: නුවණැති හැකම් මෙගහර්ට්ස් දිවෙහි එෆ්එම්
1: බරකැත්තරි උපාවරි අවහායිදුගේ තහුණියායා හේදුන්ත නුවණැති හැකම් මෙගහර්ට්ස් දිවෙහි එෆ්එම් ගේ එහෙන්තරනෂා එමෙහා මුස්ලිම් අහුනා අහුතුන්නා ලොයිබෑ කරිස් කරා ඊද මුබාරක්

0: දිවහි FM දිවහින් නායක
1: දිවහි FM 91 MHz දිවහිඟ මොණිෆු හිෆිලුවැදී නමුග අබදුවස්.

හම කශවරුම් තිමං කලේ ෆානුගේ එහි තෙරි ෆරාතකී අල්ලාහුවේ එකලාගෙයි ෆොයිබ්බාවා ලෙව්වි රස්කලාගේ අද එකලාගෙයි සෝලිහ් අලුන්න එහි තෙරවෙ වොඩිගන්නවා රස්කලාගේ.

0: අධි කලේගෆාන එවරෙන්න්නා හමයන් ආයතෙන් උගෙන්නවා ෆිනම එවරෙන් දන්නවා නැති කලේගෆාන් අමිල්ල ෆුලන් එකං එක්තියාර් නුකරෙවී කීවිගෙන්තෝය. කලේගෆාන විදාළවාශ තිමං කලේගෆාන තබාවාකං කශවරී තිමං කලේගෆානුගේ වෙරි රස් කලාගේ හදරතුන් තිමං කලේගෆානං ඉව්වවා වහීයශේ මී එබහී මෙ කුරවානකි තියබෑමීහන්ගේ වෙරි රස් කලාගේ හදරතුන්ගෑ හෙකිතකකි අදි ඊමාම්වා බයක තෙදුමගකි අදි රහ්මතෙන්මේ.
1: දිවහිෙම් දිවහින්නායකු නොවදිහ එක මෙගහටස්
2: අලිනෝරු

අධි කලේග ෆානුගේ හිප්පුළුම් කලේග ෆානුගේ වෙරි රසකලාගේ හඳුම කුරවාශි මඩුමොළුවේ බිරුවෙතුවා හාලුගේ බස් බුණුමගේ තෙරෙන් අඩුහරු කුරෙවුමවර මඩුන්නේ හෙඳුනායි හවීරුගේ වගුතවගේ අද ගාෆිල් වෙගෙන්වා මීහුගේ තෙරෙන් කලේග ෆානු වෙවඩෑනුගන්න වාශේ.

0: දිවහිFM දිවහින් නායකු නොමදිහ එක මෙගහට්ස්
1: කොම්මි ඉන්සානකස් කොමි නස්ලකුන්ගෑ මීහකක් වීනාවස් කොම්මෙ සරහත් දෙගි මීහෙන්නාවස් මීන් කොම්මෙ මීහක වෙස් හිතරාම් කුරංචිහි අලුගන්මෙන්ගේ අමිල්ල නෆසන් හිතරාම් කොරාපදැන් එහෙන් ෆර්දුන්න වෙස් හිතරාම් කොරව්වා එහිතරාම් කුරව්වා එහිතරාම් හෝද්දවා

0: නොදී එක මෙගහට්ස් දිවෙහි එ අබදුවස් එම්ම ගාත
1: ඇක සිතුරු බෑරි කවහක දකාලන්න කොනම කියෙන
2: රාශිම
1: රාශිම කිය නහ
2: බරබර අමුද
1: ඔබ ඒදුක කොන්කම ගොති
2: ඩියටි
1: මීඩි එක ෆෙස්බු ගොල ඩියුටි ද ආර්මෙන ඒදුගේ ඩියුටි කොන් කොලිවරගේ මේ මචද
2: මාලි
1: මාලි දුහකුස් මාල හෙදුනිත
2: නෝ බලන්දි
1: බලන්දියි ද කොන්තකු මාලේ ගත නුනි රශ
2: රශ
1: කොන් රශ
2: හාලි ෆුතිම්
1: උතිම් ගවර කුලිවර්ත ඔබේත
2: ලබ
1: මි ෆාරේ බය
2: ලබ
1: මි ෆාර නුද ඩියුටි ය දාන් ජොන් ෆාර රද මා ෆෝරි ගදවන් හේ හි වනි ද
2: ලබ
1: එහ සුවල් කොබ සුවල්
2: ඊදු ෆොටෝ නකන් එමෙ ෆෝරි හුන්නානි ප්‍රොබබ්ලි මී
1: කොබ ඊද හෙදෙන්ත වරන් හම නලවන්
2: ඊදු ෆාග කුරේවේ ෆාර වෙක වෙච්චාම හම නොකන්න හම ලීතේගෙන
1: මෙහෙන් දැන් ඊද එකල හෙදුම් ෆහා දැන් වර බඩ තයාර වෙ කන්නේ ගෙවිසරක ඊද තයාර වන්ත හෙදුම් ෆේහුමා මිකන් කන්
2: කුරේ ආ අපතුස්
1: මිහා තන එමෙ කින කුලයකුන් ඊදු හෙදුම් දෙමුනි කොන් කුලයකු
2: පින්ක්
1: එමෙ කම දකු දෙකේ
2: No, then I didn't have to leave for one night. I'm going
1: to go to the house. I'm going to go to the house.
2: I'm going to go to the house.
1: Thank you.

0: මුනිියවස් ෆිදවාදම නුවදිහ එකෙන්ම ගහටස් දිවෙහි එම ටියුන් කොඳම්.
1: අනිකාස් ඉතුරු බෑවරක වාහක දක්කාලාන මිපර නසීම ඇස්ලාම් දෙෙකු
2: දදක්ම සල
1: නැසීම කියන
2: රංගලු
1: ඊදු නමාද ජමාතකොත ඊදු නමාදකුර මිහර බොඩ ජමාතු ඊදු නමාදකර ඊදු නමද ෆෝ මියන සෑග කන්ත තිගක කියහවරක සෑක්ත අයර් කර
2: සෑහම හැඳුණු හම පතිවතදුව සෑවචි හදන ඉදා මිල්ලය
1: කෝච තයර් මිකර
2: පොන එච්චකා කොළි එච්චක
1: ආම කොන් ඊදු බෝකි බලය කරන්නේ මි කියනි ද
2: ඊද බෝකි බ
1: වකි හාස ගොතක තයර් කර බෝකි බල තිගේක අලානිත
2: නොන්නොන්නො
1: හම කුලි බෝකි බලක ෆොනි
2: බෝකි බල ಟಿಐಲಯ ಈದು ದುವಹ ಹಾಸ ಕಮೆ ನುವತ ಕುಳಿವರೆ ನಮವಿಸ್ ಒವೇತ ನೋವೆ
1: ಈದು ಕವಕಿ ಹಾಸ ಕಮೆ ನೋವೆ
2: ಆದಿ
1: ಈದು ದುವಹ ಮಿ ಈದು ಹೆದುಂ ಫಹಾ ಈದು ಹೆದುಂ ನಲ ಹೆದುಂ ಏಕಾಲ ಕಮೆ ಕೂರಂತ ಎವಿಸ್ವರಕ ನಸೀಮ
2: ಪುರ
1: ಹಮ ಈದು ನಮಾದು ಕೊಲ್ಲ ಸಾಬುಂ ಏಕನೆ ಒನೆ
2: ಆದಿ
1: ಕೊಂಬೆ ಕೈದಿಗೆ ತಹುನಿಯಾ ಕಿಯಾನ್
2: ದೆಗಾ ಐಲಾಗ ಹುರಿ ಹಾಕುತಿನ
1: ವರಬಡ ಶುಕ್ರಿಯಾ

0: DVFM නෝදි හේකෙන් මෙකහ
1: රාන්තකා ගුලිපවි ඉක්යාම රීතවවතසා
2: රේ ආතෙස් කුරියේ
3: නෝදි හේකෙන් මෙගස් DVFM ගේ මේ හයින්ටි බයි ලවත කොමස් පෙරිකෙ
1: දෙගොන් ෆිල්මර් නෝ මේ කියහම
0: දිවෙහිගේ මොනිෆු හි ෆිල්වැද්දේ නමුග අබදුවස්

0: ATVFM නුවදි හේක මෙබහ
1: ශාන්තකා ගුලිපවි ටිකෑම රීත
2: නවතසා රේ ආතෙස් කුරිය
3: නුවදි හේක මෙගස් දෙවේ FM ගේ මෙ හැන්ඩි ෆයිල් ලවත කොමස් පෙරි
2: සෙලිබොන් ෆිල්ම් නෝ මේ කී
0: හම දිවෙහිගේ මොනිසු හි ෆිල්වැදේ නමුග අබදුවස්